දක දෙන දෙන දෙන නග නග නග තෙතක දාන දාන දාන දෙකිට දෙකිට දකින දාන දක්ක දාන දෙකිට ටකද දී දී දී දාන දාන ගෙන්තරාන දාන දාන ගෙන්තරාන දාන දාන ගෙන්තරාන අදිනවනීතා අභිනය රාජා ගෝකුල බාලා කෝටි ප්‍රකාශා විරග නරග ශ්‍රී රක්ෂක මාලා යත්තනේ මොරිනානේ ගිච්ඡාවේ ඉත්තවණයනේ අක්කොල්වාය සූඩිය වාඩල சூடிய வாக்கள வாடிய சிந்தை திரும்பத்தா பூதகியாக பணித்திடுவாயா பாவை விரகம் பருகிடுவாயா ஆயர்தம் மாயா நீவா ஆயர்தம் மாயா.